ඇති සච්ච නානක හෝසිපී සච්ච වාහෙගුරු නාම ජහාජ හැ ජලේස උත්තරේ පාර යෝ ශ්‍රද්ධා කර සීම දේ ගුරුපාර උතාරන හාර වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු වාහ ගුරු